0: ආයුබෝවන් සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂී අබේ සිංහ.
1: නිරෝෂී සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
0: ආයිබෝන් කමිල.
2: ආයිබෝන් නිරෝෂී. සතුට පිරුණු දවසක දවස නිමා වෙන්න හොරා කීපයකට මත්තෙන් ඉතාමත් සතුට සිටින් නිරෝෂිත් මාත් මේ සුන්දර බදාදා රාත්‍රියේ ඔබේ ආලින්දයට පැමිණියේ වෙනදා වගේම බොහොම ආදරයෙන්.
0: කමිල, අපි දැන් කියනවනේ සුබ උදෑසනක් වේවා, සුබ දවසක් වේවා කියලා කෙනෙක්ට කියනවනේ. අපි ගොඩක් වෙලාවට මේ අපි කතා කරන විදිහ, අපි කතා කරන වචන මේ හැම දෙයක්ම බලපානවා කෙනෙක්ගේ හදවත විවෘත කරන්නත්, ඒ වගේම තමයි හදවත වහන්නත්. ඒක නිකන් හරියට යතුරක් වගේ.
3: සිතා නොබලා වචන පිට කිරීම ඉලක්කය නොඅල්වා වෙඩිතැබීමක් වෙනිය කියලා අපි අහලා තියෙනවා. ඒක නිසා අපි කෙනෙකුට කරන ආමන්ත්‍රණ, නැත්තම් සභාවක් මතදි කරන ආමන්ත්‍රණ, ජාතියක් ඇමතීමේදි කරන ආමන්ත්‍රණ, සමහර වෙලාවට තමන්ගේ සේවක මණ්ඩලය උදෙසා කරන ආමන්ත්‍රණ විතරක් නෙමෙයි, තමන්ගේ නිවස ඇතුළෙදි පවා කරන ආමන්ත්‍රණ වචන හෝමාරු පිළිබඳව ටිකක් හිතලා බලලා කතා කරොත් හොඳයි කියන අදහස තමයි ඔයා කිව්වේ නේද නිරෝෂි? ඉතින් ඒක ඇත්තටම ඇත්තක්. අපි අර සමහර වෙලාවට දුකෙන් ඉන්න කට්ටිය දුක නිවාලන්න, අස්වසන්න අපි කොයිතරම් මහන්සි වෙනවද? වචනයෙන් සමහරක් වෙලාවට කෙනෙකුට ජයග්‍රහණයක් පිළිබඳ ඔවුන්ට සුබ පතලා අපි ඔවුන් ශක්තිමත් කරනවා. ඒ වගේම මනසින් වැටුණු කෙනෙක්ව සමහර වෙලාවට නැගී සිටවන්න අපි වචනයෙන් ශක්තිමත් කරනවා.
0: සමහර වෙලාවට කමිල, ඔය වචන කියන එක තමන්ටත් හරි වැදගත්. ඒ කියන්නේ තමන් තමන්ට ආමන්ත්‍රණය කරන විදිය. හරි ලස්සනට අපි අපිට කතා කරනවා නම්, අපි අපි ගැන හරි ලස්සනට හිතනවා නම්, ගොඩක් වෙලාවට අපේ වටපිටාවේ ඉන්න අයට ඉබේම ඒ සුන්දරත්වය අපිට විදහාපාන්න එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මේ ආදරණීය දවස පටන් ගන්න ආදරණීයව අනෙක් අයත් එක්ක සතුට බෙදා හදා ගන්න පුළුවන් ආදරණීය චරිතයක් බවට පත් වෙන්න ආදරණීය වචන කතා කරන්න. එතකොට පෙරලා අපිටත් ඒ ආදරය ලැබෙනවා. එහෙම නේද කමිල?
2: අනිවාර්යෙන්ම. ඉතින් එහෙම ආදරණීය කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහනේ මුල්ම කොටසට යන්න කලින් ඉතාමත් ආඩම්බරයෙන් ඒ වගේම අභිමානෙන් කියන්න දෙයක් තියෙනවා නිරෝෂි. අපිව අහගෙන ඉන්න ඔබ පසුගිය සෙනසුරාදා දිනේ ඩොටරි වින්ස්ටන් රංගහලට පැමිණෙන්නේ නැතයි අපි සිතනවා. එසේ පැමිණියා නම් අපේ ශ්‍රී ලාංකික දූදරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ දක්ෂතා රැසක් එකම වේදිකා මස්තකයක් තුළ දැක ගන්නට ඇති. අපි ශ්‍රී ලංකාවේ සිට බොහෝ දුරකින් සිටියත් අපිට අපේ දේ දකිද්දී දැනෙන්නේ

0: පුදුම අභිමානයක්. ඩොටි වින්ස්ටන් රංගහල පුරාවට ඒ දැක් වූ දක්ෂතාවයන් අපි හැම කෙනෙකුටම ඇති කළේ මහ සතුටක්. ඉතින් ඩොටි වින්ස්ටන් සෙන්ටර් එකේ සියලුම ආසන පිරි ඉතිරි යන්න 800ක් පමණ පිරිස පැමිණ සිටියා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ පැමිණි සැමට. ඒ වගේම ඉතාමත් අලංකාර නර්තනයන් ගායනයන් ඉදිරිපත් කර සියලු දෙනාටත් ඕන පුරුදු පුහුණු කළ එම රංගායතනවල ගුරු මහත්ම මහත්මින්ට අපගේ ගෞරවය පුද කරනවා. ඒ වගේම මේ දෙවන්ත උත්සවය අතිසාර්ථක ලෙස සංවිධානය කර එක්සත් ශ්‍රී ලංකා සංගමේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අත්දැකීමක් කිසිදු අඩුපාඩුවකින් තොරව නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට ලබා දුන්නාට. ලබන වසරේ හෙර මීර ප්‍රසංගය මීටත් වඩා වෙනස් මුහුණුවරකින් අපිට දක්නට ලැබෙයි කියලා ඔන්න අපි දැන්ම කියනවා.
1: ජනභූමි FM 104.6.
2: අපි හැමෝටම ජීවිතයේ තියෙන වැදගත් දේ මොකක්ද කියලා අහුවොත් අපි හැම දෙනෙක්ගේම උත්තරය තමයි නිරෝගීකම. නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා හොඳ ආහාර වේලක්, ව්‍යායාම වගේම ලෙඩ රෝග පිළිබඳව අවබෝධයක් ලැබ සිටීම ඉතා වැදගත්. යම් ලෙඩක් පුල්ලවදීම තමන්ට හඳුනා ගැනීමට හැකි නම් එය ඉතාමත් ඉක්මනින් සුව කර ගැනීමට හැකි. මේ සඳහා රෝග පිළිබඳ දැනීමක් ලැබwidetildeවීම ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අපේ ජනභූමි වැඩසටහන ඔස්සේ යම් ඉඩක් වෙන් කරලා තියෙන්නේ විවිධ රෝග පිළිබඳ කතා කරන්න. ඒ සඳහා අපේ වැඩසටහනට අපි ආරාධනා කරන්නේ එම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්.
3: ඕ කමිල, අපි ජීවිතේ ජීවත් වෙනකොට නිරෝගීකම හරි වැදගත් වෙනවා. ඒ නිසාම තමයි අපි හැම දවසකම ජන්මභූමි හරහා වෛද්‍ය සාකච්ඡාවක් අරගෙන එන්නේ. ඉතින් අද දවසේදී මේ වෛද්‍ය සාකච්ඡාවට එකතු වෙන්නේ අපිත් එක්ක පිරිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නියෝමාල් පෙරේරා වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, අපිට කියනකො මහා ආන්ත්‍රයේ පිළිකා කොහොමද හඳුනාගන්නේ කියලා. මොකද පිළිකා කියන වචනයටත් කවුරුත් බයයි. නමුත් අපි මේ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. අපි මේ පිළිබඳව දැනගන්නත් ඕනේ.
4: නිරෝෂි, එක මහා ආන්ත්‍රයේ දින පිළිකා මේකේ රෝග ලක්ෂණ මතුවීම පැත්ත හැටියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි මහා ආන්ත්‍රය ආරම්භ වන්නේ දකුණු පැත්තෙන්. ඒක උදර ගුහරේ වටේට ගමන් කළා වම් පැත්තෙන් තමයි ගුද මාර්ගයෙන් කෙලවරෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව වම සහ දකුණ වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන මහාන්ත්‍රයේ හටගන්න පිළිකායි වම් පැත්තේ හටගන්න පිළිකා අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම වම් පැත්තේ එහෙම නැත්නම් ගුද මාර්ගයට කෙලවර වෙන්න තියෙන පිළිකා තමයි බහුල වැඩි. ඒව හඳුනා ගැනීම වාසනාවකට වගේ ඒව හඳුනා ගැනීමදී රෝග ලක්ෂණ වැඩිපුර දක්න ලැබෙනවා. නමුත් දකුණු පැත්තේ එච්චර බහුලව දකින්න දෙන නැති පිළිකාවල් වල රෝග ලක්ෂණ අඩුයි. ඉතින් දකුණු පැත්තේ වම් පැත්ත අතර ලොකු වෙනසක් තියෙනවා.
3: දැන් වෛද්‍යතුමනි, ඒ විදිහට දකුණ සහ වම ගත්තාම එතකොට හඳුනා ගන්න තියෙන කල්ගත වීමත් සමග පිළිකාවක් ඉක්මනින් හඳුනා ගත්තාම කරන්න පුළුවන් දේවල් වැඩි කියන එක සහ ගොඩාක් බැරෑරුම් තත්වයකදී කරන්න පුළුවන් දේවල් අඩුයි කියලා තමයි අපි දන්නේ. මං හිතන්නේ ඒකෙත් යම්කිසි බලපෑමක් තියෙන පුළුවන් නේද වෛද්‍යතුමනි?
4: ඔව්, ඒකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙන්ද තමයි අපි හුඟක් කලකට වම් පැත්තේ වෙනන ගුද මාර්ගයට කිට්ටු වෙන්න තියෙන පිළිකාව අපිට කලින් හඳුනා ගැනීමට හැකියාවල් තියෙනවා. නමුත් සමහරලාට මේක හුඟක් කලකට රෝගීන් පෙළඹෙනවා. මේක මේ සාමාන්‍ය මම ගන්න ආහාරවල වෙනසක් ඇති වීම නිසා ඇති වෙන වෙනසක් වෙන්නේ නැති කියලා හුඟක් කලකට උපකල්පනය කරලා මේක කල්ගත වෙන වෙලාවල් තියෙනවා. මොකද වම් පැත්තේ වෙනන ගුද මාර්ගයට කිට්ටු හට ගන්න පිළිකාවලදී හුඟක් කලකට එන්නේ මල පහ කිරීමේ අක්‍රමිකතාව ඇති වෙනවා. සමහර දවසකට බඩ වේලුම් ගතියක් ඇති වෙනවා. සමහර දවසකට බඩ ටික බුරුලට වගේ සිද්ධ වෙනවා. සමහරලාට සීදන් යන වෙලාවල් තියෙනවා. සමහරලාට ලේ යෑමකුත් දක්න ලැබෙනවා. හුඟක් වෙලට මේ ලේ යෑමක් එනකම් හුඟක් රෝගීන් හිතනවා මේක මම ගන්න ආහාරවල වෙනස්කම් හින්දා තමයි මේ වෙනස ඇතිවලා තියෙන්නේ කියලා.
3: එතකොට වෛද්‍යතුමනි, අපි අහලා තියෙනවා අර්ෂස් කියන රෝගී තත්වයේදී සමහර වෙලාවට ලේ යාම් වගේ දේවල් වෙනවා කියන එක. කෙනෙක් එහෙමත් රැවටෙන්න පුළුවන් නේද? ඒ නිසා වෙන වෙන දේවල් වලට බෙහෙත් කරමින් ඉන්නත් පුළුවන් නේද?
4: ඉතමත් වැදගත් ප්‍රශ්නය මොකද මේක සමහරලාට බුදු මාර්ගයවට තියෙන පිළිකා අර්ශස් හැටියට මතුවෙන්නත් පුළුවන්. මොකද උඩහා තියෙන පිළිකාවක් නිසා පල්ලෙන් අර්ශස් හැටියට ගෙඩි වගේ එළියට එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් වයස අවුරුදු 40කට වඩා වැඩි කෙනෙක්

0: අර්සා සමරුව කියලා හිතලා ලේයෑමක් තියනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ පරීක්ෂා කරලා බලන්න ඕන ඒට උඩහින් පිළිකාවක් තියෙනවමද කියලා. මොකද මේ දෙකම එකට තියෙන්න පුළුවන්. මේ දෙක වැරදිලා වටහා ගැනීමත් පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අර්සස් තියෙන රෝගියෙක් සිග්මොයිඩොස්කෝපි කියන කැමරාවක් භාවිත කරලා ගුද මාර්ග පරීක්ෂා කරන පරීක්ෂණ අනිවාර්යම කළ යුතුයි.
1: වෛද්‍යතුමනි, දැන් දකුණු පැත්ත තත්ත්වයේ කොහොමද කියන එක තමයි අපිට කතා බහ කරන්න තියෙන්නේ. මොකද වම් පැත්තේ තියෙන දේ තමයි ලේයාම, සිදං අමාරුව, ඒ වගේම බඩ වේලෙන තත්ත්වය කියලා වෛද්‍යතුමන් දැන් කිව්වා. එතකොට දකුණු පැත්තේ තත්ත්වය කොහොමද?
0: දකුණු පැත්තේ හුඟක් ලාට වෙන්නේ ඒ හරියේදී එන කෑම දිරවල එන ද්‍රව්‍ය හුඟක් ඝන වෙලා නැහැ. හුඟක් දියාරුවට තියෙන ඒ හරියට. උඩහට ඇවිල්ලා මහාන්තර දිගේ ගමන් කරනකොට තමයි ඒකේ තියෙන වතුර උරා ගැනීමෙන් ඒක ඝන බවට පත් වෙන්නේ. ඉතින් දියාරු ගතියක් තියෙන ද්‍රව්‍ය හරහා යනකොට ඒ පිළිකාවට යනකොට ඇති වෙන රෝග ලක්ෂණ බොහෝ දුරට අඩුයි. කියන්නේ නැහැ. හුඟක් වෙලාට වෙන දෙයක් තමයි ඒකෙන් ලේ යෑමක් සිද්ධ වෙනවා. නමුත් මේ ලේ යෑමක් සිද්ධ වෙනකොට ඒක මහාන්තර ඇතුළත තියෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා ලේ රතු පාටට නෙවෙයි ගමන් කරන්නේ, මලපහ කළු පාටට. හුඟක්ලට අපි අහනවා තාර වගේද මේ මලපහ යන්නේ කියලා. ඉතින් රෝගින් හිතනවා මේ කළු පාටට යන්නේ මං සමහරට ගන්න බෙහෙත්ින්ද වෙන්න පුළුවන්.
1: එතකොට වෛද්‍යතුමනි, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයකදී?
0: මම ගැස්ට්‍රයිටිස් වගේ සමහරට රෝග ලක්ෂණ මතු වෙනවා. මොකද මෙතන බඩ සාමාන්‍ය කෑමක් ගත්තම බඩ ඉස්මෘත්ති කියන සමහර ගැටි ඒවත් සමහරලාට මේ දකුණු පැත්තේ තියෙන පිළිකාවින්ද ඇති වෙන රෝග ලක්ෂණ. ඉතින් හුඟක් වෙලාවට රෝගින් අපිට යොමු කරලා තියෙනවා මේ හෘද වස්තු සම්බන්ධව ඉන්න විශේෂඥවරුන් එහෙම නැත්නම් කාඩියොලොජිස්ට්ලා කියන කට්ටිය අපිට යොමු කරලා තියෙන. මොකද මේගොල්ලොන්ගේ ඇඟේ තියෙන ලේ ප්‍රමාණය හුඟක් අඩු වෙලා ලේ අඩු නිසා හෘද වස්තුවේ වේදනාවක් ඇති වෙලා තියෙනවා. මේක කාඩියොලොජිස්ට් කෙනෙක්ට මේක හෘද වස්තු සම්බන්ධ කියලා. හරියට බලනකොට මේගොල්ලොන්ගේ ඇඟේ ලේ නැහැ. ලේ නැති වෙන හේතුව තමයි තමාට නොදැනුවත්වම මේම දකුණු පැත්තේ තියෙන පිළිකාවලින් ලේ නොකඩවා වාහනය වෙලා ඒක කළු පාට හැටියට අසූචි මගින් ගිහිල්ලා මේගොල්ලෝ කවුරුත් හිතන්නේ නැහැ මේක මේ රුධිරයක් යන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ තාර වගේ කළු පාටට යන දෙයක් කියලා. ඉතින් මේව තමයි හුඟක් වෙලාට අතපසු වෙන රෝග ලක්ෂණ. හුඟක් වෙලාට රෝගීන් ගණන් නොගන්නා රෝග ලක්ෂණ මේවා.
1: හොඳයි වෛද්‍යතුමනි, දැන් සමහර පිළිකා වර්ග ගැන කතා කරනකොට අපි දන්නවා දැන් ඔය පියුරු පිළිකා වගේ තත්ත්වයන් ආරට යනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ මහා අන්ත්‍රයේ පිළිකාත් ආරට යනවද?
0: අත්‍යවශ්‍යම මහාන්තරය ආශ්‍රිතවත් ආරටේ මනන પરම්පරාගත වෙන ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපි පියුරු වල පිළිකාවල ප්‍රතිශතය හුඟක් වැඩි. සාමාන්‍ය 5%ක් 10%ක් වැනි ප්‍රමාණයක් પરම්පරාගත වීමක් දක්න ලැබෙනවා. නමුත් මහාන්තරය ආශ්‍රිතව තියෙන පිළිකා මේ වගේ ආරටෑම තරමක් අඩුයි. නමුත් ඒවා වාර්තාගත වෙනවා. හුඟක්ලාට අඩු වයසේදී මහාන්තරයේ පිළිකාවක් හැදුනොතින් අපි අනිවාර්යයෙන්ම ඒ පවුලේ සිටින සෑම සමාජිකයෙකුම පරීක්ෂා කරලා බලනවා මේක පවුලේ එහෙම නැත්නම් પરම්පරාගත මහාන්තරයේ ආශ්‍රිත පිළිකාවක්ද කියලා බලන්න.
1: හොඳයි වෛද්‍යතුමනි, මට කියනකෝ දැන් අපි අර මූලික ලක්ෂණ කීපයක් හඳුනාගත්තා. හැබැයි වම් පැත්ත සහ දකුණු පැත්ත සුවිශේෂී වෙනස්කම් වෙනවා කියලා ඒ හැදෙන තත්ත්වෙත් එක්ක. ඉතින් වෛද්‍යතුමනි, අපිට යම් සැකයක් සමග වෛද්‍යවරයෙකු හමු වුණොත් මොන වගේ පරීක්ෂණ වලටද යොමු වෙන්න තියෙන්නේ?
0: මං හිතන්නේ අපි ඉස්සලම පරීක්ෂා කරලා බලන්න ඕන මොන හරි අපිට අතට දැනෙන යම් කිසි දෙයක් තියෙනවද කියලා. අපි වෙලාවේදී ගුද මාර්ගයත් පරීක්ෂා කරලා බලන අපේ ඇඟිලි වලට දැනෙන මොන හරි ගැටිත්තක් තියෙනවද කියලා. නමුත් ඒකට වඩා ඉතාමත් වැදගත් වෙන්නේ අපි කොලොනොස්කොපි කියන පරීක්ෂණය. ඒදී අපි කැමරාවක් භාවිත කරන්නේ. ඉතා දිග වයර් එකක් කෙළවරේ කැමරාවක තියෙන. අපි සාමාන්‍යයෙන් එවැනි පරීක්ෂණයක් කරන්න ඉස්සලා බඩ සුද්ධ වෙන්න බෙහෙත් දීලා සමහරලාට එම රෝගියා ටිකක් බය ගතිය තියෙනවා. අපි ඒ රෝගියාව පොඩ්ඩක් බෙහෙත් මාර්ගෙන් පොඩ්ඩක් නිදිමත ගතියකුත් ඇති කරලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණයේදී අපිට සුවිශේෂී දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඇහැටම බලා ගන්න පුළුවන් මේ කෙළවරේ කැමරාවක් තියෙන නිසා මේ වයර්ක ඇතුල් කිරීමෙන් මුළු මහාන්තරයේ දිගේම ගිහිල්ලා දකුණු පැත්තේ කෙළවරට එනකම් අපිට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒකේ සාමාන්‍ය මතුපිට පෙනුම මොන වගේද කියලා අපිට දැනගන්න පුළුවන්. මේක නිකම්ම මුල් අවස්ථාවේ තියෙන පුංචි ගැටිත්තක් විතරක්ද නැත්නම් මේක පිළිකාව කොච්චර ලොකුද ඒ විස්තර සියල්ලම අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව සුවිශේෂී මේක පොඩි බයොප්සි එකක් එහෙම නැත්නම් කොටසක් ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා. සමහර වෙලාවල් තියෙන මේ පියුර මහාන්තරේ තියෙන පිළිකාවල් ඉතාමත් කුඩා සෙන්ටිමීටරකට වඩා පොඩි ගැටිත්තක් වෙන්න පුළුවන්, ආරම්භයක් වෙන්න පුළුවන්. අපිට එවැනි අවස්ථාවක් නම් අපිට මේ එන්ඩොස්කෝපිය වෙනන කොලොනොස්කෝපි මාර්ගයෙන් ඒ පොලිප් එක ගලවලා ගැනීමට හැකියාවක් තියෙනවා.

0: ඉතින් මං හිතන්නේ ඉස්සලම එවැනි රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් මෙම කොලොනොස්කොපි ගැන පරීක්ෂණය කළ යුතුමයි.
1: දැන් අපි හිතමු වෛද්‍යතුමනි රෝගියෙගේ තියෙන පිළිකාවක් කියලා හඳුනාගත්තා කියලා. එතකොට මොකද අපි කරන්නේ?
0: මෙහිදී මම හිතන්නේ ඉතාමත් විශේෂ තව පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඒක තමයි සීටි ස්කෑන් පරීක්ෂණය. මොකද අපි සීටි ස්කෑන් පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේක පැතිරීමක් තියනවාද කියන බලීමටයි. ඉතින් අපි එවැනි අවස්ථාවකදී අපි පරීක්ෂා කරලා බලනවා මේක මහාන්තරයේ ඉඳන් ඉදිරියේදී ඉදිරියට තියෙන කුද්දැටි වලට පැතිරිලා තියනවාද, එහෙම නැත්නම් අක්මාව වැනි අවයවයකට පැතිරිලා තියනවාද, පෙනහල්ලට පැතිරිලා තියනවාද, ඊට අමතරව ගුද මාර්ගයට කිට්ටුවන මොකද මහාන්තරය උදරකුරය පුරා පැතිරිලා තියෙන හැටියට ඉඩ තියෙන ඕන හැටිය ඒකට, ඊට අමතරව ඒක එකතන ලුකුණත් අපිට සමහරේවා තියෙනවා අපිට කිසි අමාරුවක් නැතුව ඒක සත්කමක් මාර්ගෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් මේක කෙලවරට එනකොට ගුද මාර්ගය කියන ඒ කොටසේදී ඉතාමත් කුඩා ප්‍රමාණයකට තමයි මේක දක්න ලැබෙන. ඉතින් එවැනි ස්ථානයක පිළිකාවක් හටගත්තම ඉතා ඉක්මනින් ඒ වටියට තියෙන මාංශ පේශී දක්වා පැතිරෙන්න පුළුවන් ගුද මාර්ගය කිට්ටුවන. ඉතින් අපිට එවැනි අවස්ථාවකදී සීටි ස්කෑන් එකක් කිරීමෙන් අපිට බලා ගන්න පුළුවන් මේක ඉතාමත් පැතිරිච්ච කල්ගත වෙච්ච පිළිකාවද නැත්නම් මුල් අවස්ථාවේ තියෙන පිළිකාවද කියලා. ඉතින් අපි මුල් අවස්ථාවේ තියෙන පිළිකාවක් කියලා දැනගත්තොත් මම හිතන්නේ සත්කම තමයි කරන්න පුළුවන් ප්‍රධාන සහ අවශ්‍යම ප්‍රතිකාර ක්‍රමය. හදිසියේ අපි හිතුවම මේක පැතිරිලා තියෙනවා, එහෙම නැත්නම් ගුද මාර්ගයේ කිට්ටුව මේක දෙපැත්තට විහිදිලා වැඩි, මේක සත්කම කරන්න ගියොත් අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපහසු කියලා එවැනි අවස්ථාවලදී අපි අනිකුත් ප්‍රතිකාර ක්‍රම එනම් කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් භාවිත කරලා ඒක පිළිකා විනාශක ද්‍රව්‍ය අඩංගු කීමෝതെරපි ඉන්ජෙක්ෂන්ස්, එහෙම නැත්නම් අපි විකිරණ භාවිතයෙන් රේඩියෝതെරපි කියන ඒ විකිරණ භාවිතයෙන් මේක කුඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නැති කරන්නත් පුළුවන්. නම් එහෙම ගිරුවට පස්සෙත් නමුත් සත්කම කරන්න අවශ්‍යයි. ඉතින් එහෙමනේ ඒ විදිහට පිළිකාව කුඩා කරලා අපි ඒ රෝගීගේ සත්කමකට යොමු කරනවා.
1: හොඳයි, මට කියන්න වෛද්‍යතුමනි මේ පිළිකා වැනි තත්ත්වයක් ගැන කතා කරනකොට අපේ මතයක් තියෙනවා මේ ශල්‍ය කර්මයක් කරාට නැවත නැවත හට ගන්නවා කියන එක. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි කතා බහ කරන්නේ පියයුරු පිළිකාවලදී. එතකොට මේ මහා අන්ත්‍රයේ පිළිකාවලදීත් මේක කොහොමද වෙන්නේ?
0: ඉතින් අපි එවැනි අවස්ථාවලදී පුළුවන් තරම් රෝගියාට කරන් තියෙන ප්‍රතිකාර කරලා සත්කමකින් ඉවත් කරලා විකිරණ සහ කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරලා මේකේ තියෙන සෑම සෛලම විනාශ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් සමහරවිට මේ බලාපොරොත්තුව අපිට ඉෂ්ට කරගන්න බැරි වෙන වෙලාවලු තියෙනවා. නැතුව නේ ඒක කල්ගත වෙච්චින්ද. එවනන මුල් අවස්ථාවේ තියෙනවා අපිට හොඳ කරන්න පුළුවන්. ඉතින් කවුරුරැ හැවුවතින් මගේ සත්කමක් ඉවර කරලා අනිකුත් ප්‍රතිකාරات ඉවර කරලා මගේ මේ රෝගියේ තියෙන හැම සෛලම විනාශයලා ඉවරද? එවනන මේ ගාත් මතුවේද කියලා. ඉතින් මට කියන්න තියෙන එකට තියෙන හොඳම උත්තරය තමයි ඒ ගැන හිතන්න එපා. අවශ්‍ය වෙන්නේ අපි හැම අවුරුද්දක් පාසාම මේ රෝගියාව නොකඩවා පරිකල්ට වාජන කිරීම. එවැනි අවස්ථාවේදී අපිට මුලදී හවුවෙන පිළිකාවක් මොනවා හරි ගත් තිබ්බොතින් අපිට සෛලයක් හවු වුණොතින් ඒක අපිට විනාශ කරන්න පුළුවන්. සමහර රෝගීන් තාම සායන වලට පැමිණෙනවා අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා මෙවැනි මහාන්තරයේ පිළිකා සුව කරගත් අය. ඉතින් ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් වෙන අවුරුදු 20ක් පිළිකාව ඉවත් කරලා ඉවරයි අපිට කියන්න පුළුවන් එයා 100%ක් සුවය ලැබලා කියලා.
1: ස්තුතියි වෛද්‍යතුමනි.

0: මේ වන විට බොහෝ දෙනෙක් ලංකාවෙන් නවසීලන්තයට පැමිණ සිටිනවා. ඒ වගේම බොහෝ පිරිසක් නවසීලන්තයට පැමිණීමට බලාපොරොත්තුෙන් සිටිනවා වෙන්න පුළුවන්. ඒ හැමෝටම වැදගත් වෙන කතාබහකට තමයි අපි මේ ඉඩකඩ වෙන් කරන්නේ ජන්මභූමි වැඩසටහන තුළින්.
1: ඔව් කමිල, ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම කතා බහ කරන්න සූදානම් වෙන්නේ නවසීලන්තයට මුලින්ම ආපු කෙනෙක් වගේම නවසීලන්තයේ ඉන්න කෙනෙක්ට වුණත් වාහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. මං හිතන්නේ හරිම වැදගත් මාතෘකාවක්. ඉතින් මේ පිළිබඳව අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වන්නේ මලින් ෆර්නැන්ඩෝ, සේල්ස් ඇන්ඩ් මාර්කටිං මැනේජර්, ස්ටර්ලින් ජපාන් නිව්සීලන්ඩ් ලිමිටෙඩ්. මලින්, නවසීලන්තයට පැමිණි කෙනෙක් මුලින්ම කරන්න ඕන දෙයක් තමයි වාහනයක් මිලදී ගැනීම. අලුතෙන් නවසීලන්තයට පැමිණි කෙනෙක් වාහනයක් මිලදී ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
2: මුලින්ම නිරෝෂියා, මම ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට. ස්ටර්ලින් කාසු වෙනුවෙන් නිරෝෂියා, ඔව් ඇත්තටම දැන් අලුතෙන් වාහනයක් මිලදී ගැනීමේදී බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා. නමුත් මම ඒකෙන් වැදගත්ම කලුත් කාරණා කීපයක් ප්‍රකාශ කරන්න කැමති. මුලින්ම නිරෝෂි වාහනයක් ගන්නකොට බලන්න ඕන එකම දෙයක් තමයි නවසීලන්තයේදී අපේ බජට් එක කීයද සහ අපේ අවශ්‍යතාවය මොකද්ද කියන දේ. මොකද ඒක හරි වැදගත් කාරණයක්. බජට් එක කියද්දි නිරෝෂි අපි වාහනේ මිල පමණක්ම නෙමෙයි, අපි කොච්චරක් වාහනයක් වෙනුවෙන් යොදවන්න තියනවද කියන එක පමණක් නෙමෙයි, ඊට අමතරව වාහනේ අපිට ෆුවල් කොච්චර පාවිච්චි කරන්න වෙයිද, ඒක නඩත්තු වෙනුවෙන් අපිට කොච්චරක් වියදම් කරන්න වෙයිද අනාගතයේදී, අපේ පවුලේ කී දෙනෙක් ඉන්නවද, අපිටම 5 දෙනෙක් ඉන්නව නම් අපි යන්නේ 5 සීට කාර් එකකටද 7 සීට වාහනයකටද යන්නේ කියන එක බලන්න වෙනවා. ඒ වගේම නිරෝෂි අපිට තව බලන්න වෙනවා අපි මේක නිතරම ගොඩක් දුර දවස ගානේ ගොඩක් දුර ධාවනය කරන්න වෙන තත්ත්වයක්ද තියෙන්නේ, එහෙම නැත්නම් කෙටි දුර ධාවනයක්ද අපිට කරන්න තියෙන දවස ගානේ රස්සාවට යන්න තියෙන ළඟපාතද දුරද කියන දේත් බලන්න වෙනවා. ඒ අනුව ෆෝල් ඉකොනොමි එක බලන්න වෙනවා. හදිසියේවත් වැඩිපුර දුර ධාවනයක් කරන්න තියෙනවනම් දවස ගානේ අපි හිතමු හැමිල්ටන් වලට යන්න තියෙනවා කිලෝමීටර් 50 කට යන්න තියෙනවනම් ගොඩක් වෙලාවට හොඳයි ෆෝල් ඉකොනොමි එකක් තියෙන වාහනයක් හයිබ්‍රිඩ් වගේ වාහනයක් ගන්න එක පෙට්‍රල් වාහනයකට වඩා.

0: ఈ వగేర్ నిరోచి తవైకక్తమై వాహనే నడతు సంబంధిన్ కరద్ది అపిట రక్షణ వినియోగ కొచ్చర వేదం කරන්න వేద సాతీయකට మాసයකට හෝ අවුරුද්දකට කියන දේ. ඒතර පළවෙනි කාරණේ තමයි අපේ බජට් එක කොච්චරයිද අපේ අවශ්‍යතාවය මොකක්ද කියන දේ. දෙවෙනි එක තමයි නිරෝෂි වාහනයක් ගන්නකොට බලන්න ඕන එකක් තමයි අපි අලුතෙන් ගන්න කලින් අපි ගන්න කෙනාගෙන් අපි දැනගත්තු දේවල් තමයි වාහනේ හිස්ටරි රිපෝට් එක කොහොමද කියන. වාහනේ පහුගිය ටික අපි ගන්න කලින් හිස්ටරි එක කොහොමද? හොඳට නඩත්තු කරලාද? සර්විස් රෙකෝඩ්ස් තියෙනවද? ඒ වගේම අයිතිය සම්බන්ධයෙන් දේවලුත් අපිට බලන්න සිද්ධ වෙනවා. එකක් තමයි ඒ වාහනේ අපි ගන්න වාහනේ ණයක් සම්බන්ධයෙන් යොමු වෙලාද තියෙන්නේ කියන දේ. මොකද වාහනේ ගන්න කලින් බලන්න ඕනේ ඒ වාහනේට සම්බන්ධව ණයක් තියෙනවද කියලා. මොකද එහෙම නැත්නම් ඔහා මිලදී ගත්තට පස්සේ ඔයාට තමයි මේ වගකීම අයිති වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් මුණ පාන්න වෙන්න පුළුවන් අනාගතේ. ඒ වගේම හිස්ටරි රිපෝට් එක බලද්දී අපිට වෙබ්සයිට්ස් තියෙනවනේ රෝෂි මෙතන බලන්න. එකක් තමයි carjam.co.nz කියන වෙබ්සයිට් එක. ඒකෙන් වාහනේ හිස්ටරි එක සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් වෙබ්සයිට් එකක් තියෙනවනේ රෝෂි motorweb.co.nz. ඒකත් ඒ වගේම එකක්. ඒතර ඒ වල හිස්ටරි එක බැලුවට පස්සේ අපිට බලන්න පුළුවන් මේ වාහනේ හොරකමට ලක් වෙච්ච වාහනයක්ද, ස්ටෝලන් වාහනයක්ද. ඒ වගේම අපිට බලන්න පුළුවන් ඕඩෝමීටර් එක ජෙනුවින්ද. ඊට පස්සේ අපිට ඉම්පෝර්ට් හිස්ටරි එක ගැනත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් මේක ඩැමේජ් ඉම්පෝර්ට් එකක්ද නැද්ද කියන දේ. එහෙනම් වෙහිකල් හිස්ටරි රිපෝර්ට් එක බලන එකත් ගොඩාක් වැදගත් නිරෝෂි අලුතෙන් වාහනයක් ගනිද්දී. අපි හිතමු අපි ඩීලර්ෂිප් එකකින් නම් ගන්න ප්‍රයිවට් සෙල්ලර් කෙනෙක්ගෙන් නෙමෙයි ඩීලර්ෂිප් එකකින් නම් ගන්න ගොඩක් වෙලාවට අපිට ඔක්ෂන් ෂීට් එකකින් උත් අපිට යම් කිසි තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වෙහිකල් රෙකෝඩ් මේන්ටනන්ස් උත් තියෙනවද කියලා බලන තරමට හොඳයි. ඒතර අපිට බලන්න පුළුවන් වාහනේ පරිස්සමට පාවිච්චි කරලා තියෙනවද, නඩත්තු කටයුතු කලට වෙලාවට කරලා තියෙනවද කියන දේ. තුන්වෙනි කාරණේ හැටියට මම කියන්න කැමති නිරෝෂි අලුතෙන් වාහනයක් ගන්දි බලන්න ඕන දේ තමයි ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කරන දේ. ඒ කියන්නේ අපි දන්න මෙකැනික් කෙනෙක් වාහන සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක් ලව්වා මේක පරීක්ෂාවට ලක් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම තමයි මේ රටේ තියෙනවා නිරෝෂි වාහනයක් ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කරද්දී ආයතන තියෙනවා. එකක් තමයි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එක AA කියලා අපි කියනවා. ඒ කම්පැනි එකට දීලාත් අපිට ඉන්ස්පෙක්ෂන් කරන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන. එහෙම නැත්නම් මෙහි තියෙන VTNZ කියන ආයතනයක් තියෙනවා. VTNZ එකනොත් අපිට වෙහිකල් එකේ තත්ත්ව පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ නැතත් හදිසිවත් මිල දීලා සල්ලි දීලා අපිට මේ වගේ දෙයක් කරගන්න බැයි නම් ඒ නැතත් අපි කරන්න ඕන වැදගත් දෙයක් තමයි අනිවාර්යයෙන්ම වාහනේ ගන්න කලින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න ඕනේ. ටෙස්ට් ඩ්‍රයිව් එකක් යනකොට අපි බලන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය පාරවල ගමන් කරනවා වගේම මේ රටේ ගොඩක් දුර අපි ධාවනය කරන හයිවේස් වල, මෝටර්වේස් වල, ඒ හින්දා මෝටර්වේස් වල සුදුසුද කියලා බලන්න අපි මෝටර්වේ එකකත් කිලෝමීටර 3ක් 4ක්වත් අඩුම තරමේ හයි ස්පීඩ් අපි ගිහිල්ලා බලන්න ඕනේ. අනවශ්‍ය ශබ්ද බද්ද එනවද, නොයිසස් එනවද, ඒ වගේම ලයිට්ස්, එයාර් කන්ඩිෂනින්, ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඒවා වැඩ කරනවද කියලා නියමානුකූලව. ඒ වගේම තමයි නිරෝෂි අලුතෙන් වාහනයක් ගන්නවද බලන්න ඕන තව දෙයක් තමයි අපි ගන්න තැන ඒ ගන්න සෝස් එක ට්‍රස්ටඩ්ද කියන දේ. ඩීලර්ෂිප් එකක් නම් ඒක ලයිසන්ස් ඩීලර්ෂිප් එකක්ද කියන දේ බලන්න වෙනවා. අපි මාකට් ප්ලේස් එක නම් ගන්න මේ වාහනේ තත්ත්වේ පිළිබඳව විකුණන කෙනා ගැන තියෙන විශ්වාසය අපි කොච්චර දුරට තහවුරු කරගන්නවද කියන දේ බලන්න වෙනවා. ඉතින් ඕව තමයි වැදගත්ම කරුණු කාරණා නිරෝෂි අලුතෙන් වාහනයක් ගනිද්දී නවසීලන්තයට ඇවිල්ලා අපි බලන ඕන සැලකිලිමත් යුතු ප්‍රධාන වශයෙන් කාරණා ටික ඔය විදිහට මට සංක්ෂිප්ත කරන්න පුළුවන්.
1: මලින් ඕනම වාහනයක් නවසීලන්තයේ ඩ්‍රයිවින් කන්ඩිෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස් එකකට අවශ්‍ය විදිහට ඒ වාහනේ තියෙන්න ඕනේ. එතකොට වාහනය අලුත්ද පරණද කියන එක ඇත්තටම අදාළ නැහැ. මොනවද මේ ඩ්‍රයිවින් කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස්?
0: ඕ නිරෝෂි, නිව්සීලන්ඩ් වල රික්වයර්මන්ට් එකක් තියෙනවා නිරෝෂි. වාහනයක් පාරට දාන කලින් ඒ වාහනේ ඩ්‍රයිවින් කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුකූල වෙන්න ඕනේ. හෙවත් අපි කියනවා වොරන්ටි ඔෆ් ෆිට්නස් කියලා. වාහනය මේ මාර්ග පද්ධතියට සුදුසුයි, ආරක්ෂා සහිතයි කියලා අනුමැතිය අපි ලබා ගන්න ඕනේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගන්න ඕනේ. අපි ලංකාවේ විදියට ලංකාවේ භාෂාවෙන් කිව්වොත් ලංකාවේ අපි බලන්නේ එමිෂන් ටෙස්ට් එක බලන්නේ, දුම් සහතිකේ විතරයි බලන්නේ. ඒ කියන්නේ එමිෂන් එක නීතියට අනුකූලද කියලා විතරයි බලන්නේ. වාහනේ තත්ත්ව පරීක්ෂාවක් හරියටම බලන්නේ නැහැ. නමුත් නවසීලන්තයේ තත්ත්වය වෙනස්. හැම වාහනේම රෝඩ් වර්ධි වෙන්න ඕනේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක තියෙන්න ඕනේ. වාහනේ ප්‍රමිතියට අනුකූල වෙන්න ඕනේ. මාර්ගයේ ධාවනය කිරීමට ආරක්ෂා සහිතව කරදරයක් නැතුව, අනතුරක් නැතුව. ඕකෙදී අපි හැම වාහනයක්ම නිරෝෂි 2000ට පස්සේ ආපු වාහනයක් නම්, 2000 පස්සේ මැනුෆැක්චර් වෙච්ච වාහනයක් නම් අවුරුද්දකට වතාවක් වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගත යුතුමයි.

දහවෙනි වර්ෂයට කලින් මේ රටට ගෙනාපු වාහනයක් නම් මාස 6කට වාරක් වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගත යුතුයි. මොකද වාහනේ පරණ නිසා මාස 6න් 6ට ඒ වාහනේ තත්ත්වය පරීක්ෂා කරලා පාරේ ධාවනය කිරීමට සුදුසුයි ආරක්ෂා සහිතයි කියන අනුමැතිය අපි